0: මේ කිරීක්ෂණ තමවහදේ බාහිර මත සිරිත තින්පල් නෝ මේ බල අපට ගවත සෞදි බාකුල්ලා සේන පූජා වක්කින් විසන
1: Ovintis, nemak informasaun balorong ohing, husi studi sentral Kampung Alor Dili, hawer siana belo, lori kipa nebe servisu, hato brigadu wain, i adeus.

හරය වනිසා ඉමා ජීන එම ගිය ඉඩ නෙබේ මතනෙක් තේබෙස් සම්තු ඉඩ කා එම ඉඩ නෙබේ නකොනු හෝ සබෙඩොරිය නොඩෝමි මෝසු බයිතා.